දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ප්‍රඥාවේ දොරගුළු විවරකරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා සියලු දුක් දුම් නසින්දේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම්.
1: සුදිල ගුවන් විදුලියයි.

0: සුදිලේ ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: ගුවන්විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම.

0: சுதிலுக்கு அன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා

කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා

0: යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවා. ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවක්.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණියත් එක්ක එකතු වෙයි. ඉතින් අද මේ බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසි ලෝවාසි හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම අවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ අපේ ජීවිතේ අපි රැස් කරගන්න පින මනුලොව ඉපදුනත් දෙව්ලොව ඉපදුනත් පැවිදි වුණත් නිවන් දකින්න තෙක් මුළු සංසාර ගමන පුරාම පින් කරගත්ත කෙනාට පිනේ විපාක ලැබෙන ආකාරය මේ ධර්මයේ සඳහන් වෙනවා. ප්‍රතිපදා කීපයක්, ප්‍රතිපදා හතරක් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයන් තුළ පෙන්වුවා. සුඛා ප්‍රතිපදා, සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාබිඤ්ඤා, ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ මේ සම්බුද්ධ ශාසනය වැඩ ඉඳලා තියෙනවා. ඒ අය සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධය කරා යන්නේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා සුඛා ප්‍රතිපදා දණ්ඩාබිඤ්ඤා කියනවා. ඒකේ තේරුම තමයි සැප සහිත ප්‍රතිපදාවකින් ධර්ම මාර්ගයේ නිවන කරා ගමන් කරත් ඒකේන අවබෝධ කරගනිද්දී ඒ ධර්ම අවබෝධයේදී ලොකු වෙහෙසක් වීරියක් දරන්නට වෙනවා. එකපාරට සැනින් අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ හිමි. හැබැයි ධර්ම අවබෝධය කරා යන ප්‍රතිපදාව බොහොම සැපසහිත ප්‍රතිපදාව. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා දුක්ඛා ප්‍රතිපදා කිප්පාබිඤ්ඤා. සමහර අය සසරේ ධර්මය අවබෝධ කරගන්නවා දුක් සහිත ප්‍රතිපදාවකි. ඒ අය නිවන් දකින්න යන ගමනේ හරි කරදර. ගිහිව හිටියත් පැවිදි වෙන්න කියත් පැවිදි ජීවිතේ වුණත් හරිම කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු මැද්දේ ධර්ම අවබෝධය කරා යන්න තියෙනවා. හැබැයි බණ භාවනා කරද්දී ධර්මයේ දියුණු කරද්දී අවබෝධය ඉක්මන් ඉක්මනින් ධර්මය අවබෝධ වෙනවා, වැටහෙනවා. ප්‍රඥාව නුවණ පහළ කරගන්නවා ඉක්මනින්. හැබැයි මේ නිවන කරා යන මාර්ගේ බොහොම දුක් සහිතයි. දුක්ඛා ප්‍රතිපදා කිප්පාබිඤ්ඤා, දුක් සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් අවබෝධය කරා යනවා. තවත් පිරිසක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක්ඛා ප්‍රතිපදා, ප්‍රතිපදාව දුක් සහිතයි, දණ්ඩාබිඤ්ඤා. අවබෝධ කරගන්න ගියත් බොහෝ කාලයක් යනවා, හරි වෙහෙසක් දරන්න වෙනවා. එතකොට මේ කියන ප්‍රතිපදා හැම දෙයක් තුළම ඒ අය සසරේ රැස් කරගත්ත පින්පව් කුසලා කුසල ධර්මයන් තමයි තමන් ධර්ම අවබෝධය කරා යනකොට තමන්ගේ පසුපස සෙවණැල්ල වගේ සැප සහිත ප්‍රතිපදාවක්ද දුක් සහිත ප්‍රතිපදාවක්ද ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබෙනවද බොහෝ වෙහෙසට පත් වෙන්න වෙනවද කියන කාරණා තීරණය කරන්න. පින්තුනි, සසරේ දන් පැන් දීපු අය, බොහෝ පින්කම් කරගත් අය, සසරේ පින බලවත් අය සැප සහිත ප්‍රතිපදාවකින් නිවන කරා යනවා. සුඛා ප්‍රතිපදා, ඒ අයගේ ප්‍රතිපදාව බොහෝම සැප සහිතයි. ඒ අය සසරේ මනුලොව ඉපදුනත් රජ පවුල්වල, සිටු පවුල්වල බොහෝ සැප සම්පත් ඇති තැන්වල උපදිනවා. කොහෙ ගියත් යන යන තැන උදව් උපකාර කරන්න පිරිස, යාළුවෝ, මිත්‍රයෝ. ඊළඟට ඒ කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ තුලත් සිව්පසය යන යන තැන ලැබෙනවා.
කොයි ප්‍රදේශයක වැඩ සිටියත් දාන ටික වරදින්නේ. බෙහෙත් හේත් ටික, සිවුරු පිරිකර ආවාස, තමන්ට අවශ්‍ය පරිදි, තමන්ට උවමනා ප්‍රමාණයටත් වඩා තමන්ට ඒ ගමනේ සැප පහසුකම් සියල්ල ලැබෙනවා සසරේ දන් දීපු පින් කරගත් කෙනාට. ඒ වගේමයි සසරේ භාවනා කරලා ධර්මයේ නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරය දීලා අන් අයට ධර්මයේ කියලා දීලා මෙන්න මේක තමයි කුසල්, මේ තමයි අකුසල්, අකුසලෙන් වළකින්න, කුසල් වඩන්න, හිත දමනේ කරන්න කියලා මග අන් අයට කියලා දීලා ඒ සසරේ රැස් කරගත්ත කුසල බලවත්කම නිසා ඉක්මනින් ධර්ම අවබෝධි ලබන උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤය හැටියට උපදිනවා. සමහර වෙලාවට එක ගාථාවක් ඇති, එක පුංචි උපක්‍රමයක් ධර්ම අවබෝධයේ කරා අරගෙන යනවා. එවැනි ශ්‍රාවකයෝ සසරේ හොඳට පින් කරලා කුසල් වඩාගත්ත ප්‍රතිපදාවක් සැපසහිතයි, අවබෝධයත් ඉක්මනින් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සසරේ බොහෝ පින් කරපු අය ඉන්නවා. හැබැයි අපි දකිනවා වර්තමාන සමාජය තුල වුණත් සමහරු ඉන්නවා හරියට පින් කරනවා, හැබැයි භාවනා කරන්නේ නැහැ. ධර්ම අවබෝධයේ පිණිස තමා තුලින් යෝනිසෝ මනසිකාරය දෙන්න උත්සාහයක් නැහැ. අනිත් අයට උදව් කරනවා. සමහර ලාවට සීල් දවසක වුණා සීල් ගන්න අයට දානි දෙනවා. භාවනා වැඩසටහන් සංවිධානය කරන්න කැමති ඒ අයට අප උපස්ථාන කරන්න, ගිලම්පස සකස් කරන්න, පූජා කරන්න, ඒ ඔක්කොම කරනවා. හැබැයි යා බණ භාවනා කරන්නේ. එතකොට මෙවැනි ශ්‍රාවකයෝ අපිට සමාජයේ එක එක තලවල හම්බ වෙනවා. එතකොට සසරේ එවැනි පින් කරගෙන බොහෝ වශයෙන් දම් පින්කම් කරලා පින් කරගත් අය සැප සහිත ප්‍රතිපදාවක් ලැබෙනවා. නිවන් අවබෝධය කරා යන ගමන බොහෝ සැප සහිතයි. උපෝපං ආත්ම භාවවල සැප සම්පත් ලැබෙනවා. හැබැයි බණ භාවනා කරමින් කුසල් වඩන්න, ධර්මාවබෝධය පිණිස තමා තුළින් ධර්මය විමසන්න, හිත දමනය කරන්න සසරේ උත්සාහ කරලා නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්ව වඩාගෙන නැහැ සසරේ. එහෙම කෙනෙක් අවබෝධ කරගන්න මහන්සි ගන්නකොට ලොකු උත්සාහයක්, වීරියක් දරන්න වෙනවා. අවුරුදු ගණන් බණ භාවනා කරනවා හිත එකඟ කරගන්න අමාරුයි. ලොකු උත්සාහයක්, වීරියක් දරලා ධර්මය අවබෝධ කරන්නේ. ඔබ අහලා ඇති සෝන හාමුදුරු මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ සෝන හාමුදුරුවන්ට. උන්වහන්සේ රාජ කුමාරේ, රජ පවුලක හැදී වැඩිච්ච කුමාරේ. එතකොට බලන්න සංසාර පින නිසා මනුස්ස ලෝක ඉපදුනේ රජ පවුලක, බොහෝ සැප සම්පත් ඇති තැනක ඉපදුනා. රාජ කුමාරයෙක් හැටියට බොහෝ සැප සම්පත් යටතේ මාලිගාවේ හැදී වැඩුණා. තරුණ වයසේ එනකොට බණහල පැවිදි වුණා. අර රාජකීය සැප සම්පත්, සම්බන්ධතා මේවා මත උන්වහන්සේට ඒ සියලු පහසුකම් මොනවා ලැබුණත් උන්වහන්සේ කල්පනා කරා මම ධර්මාවබෝධයට දිවි දෙවනි කොට වීරිය වඩන්නට ඕන. උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා පුදුම වීරිය. හැබැයි අවබෝධේ ඉක්මනින්ම උන්වහන්සේට අවබෝධය ලැබුණේ නැහැ. උන්වහන්සේට සමාධියක් පවා ඇති කරගන්න අවුරුදු 25ක් වීරිය වඩන්න උනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. වීරිය වඩනවා, රැල්ලි වෙනකන් සක්මන් කරනවා, භාවනා කරනවා. උන්වහන්සේ අවසානයේ සක්මන් කරලා කරලා යටිපතුල් පවා සක්මනේ තුවාල වෙලා අඩිය තියෙන තැන්වල ලේ ගලනවා. ඒත් උන්වහන්සේගේ වීරිය අතහැරියේ නැහැ. දන ගහගෙන දනිස් දෙකෙන් සක්මන් කරා කියන සමහර අය ඉන්න දැඩි වීරිය ආවට පස්සේ මැරුණත් නවත්තන්නේ, මම මැරුණත් මේ වීරිය අතහරින්නේ නැහැ කියලා එවැනි දැඩිව වීරිය ගන්නවා. අන්න ඒ වගේ වීරියක් ගත්තා. අවුරුදු 25ක් වීරිය වැඩුවා. ජාගරියාන යෝගේ නිදි මරාගෙන භාවනා කරා කියන ඉරියව් තුනයි, හිටගෙන ඉන්න ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, නිදාගෙන ඉන්න ඉරියව්වටවත් කය යොමු කරන්නේ. අනෙක් ඉරියව් තුනෙම්ම වීරිය වඩනවා. දවල් රැ නැතුව වීරිය වඩන. දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක් නෙමේ, අවුරුදු 25ක්. ඒ තුන්වහන්සේට සමාධියක්වත් බලවත් ඇති කරගන්න බැරි වුණා. අවසාන උන්වහන්සේට හිතුණා මට පින නැතුව ඇති. මම මෙච්චර වීරිය කර අවුරුදු 25ක්
අනි මට සමාධයක් කත්නෑ. මං සිවරු ඇල්ලා යනවා ගිහින් හොඳට පින් දහම් කරගෙන ඉන්නවා. මට පින නැතුව ඇති කියලා හිතුණා. අන්නේ වෙලාවේ ඒ සිතුවිල්ල මහා කාරුණික බුදුරජාණන් වහන්සේට අරමුණ වුණා. උන්වහන්සේ ඉරදීෙන් දික්කල අතක් හකුලනවා වගේ. හකුලපු අතක් දිගහැරියා වගේ ඒ සැනින් උන්වහන්සේ වැඩ සිටිය තැනින් අතුරු දහන් වෙලා සෝන හාමුදුරු ඉදිරියේ ඉරදීෙන් පෙනී සිටියා. පෙනීද ලැහුව සෝන, ඔබ වීරි අතහැරියා නේද? අනේ ස්වාමිනී, බලන්න කිව්ව මගේ මේ යටිපතුල් පුපුරලා මේ සක්මන පුරා තියෙන මගේ ලේ. මම පුදුම වීරියක් වැඩුවා. අවුරුදු 25ක් වීරිය කරා. නමුත් මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා. ඉවිලි බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය පවත්වන්න ඕනේ ආකාරය ගැන සිතාරයක තත් උපමා කරගෙන දහම් දෙස්වා. ඒකට හේතුව සෝන හාමුදුරු ගිහි කාලේ රාජ කුමාරයෙක් හැටියට බොහොම දක්ෂ සිතාර වාදකයෙක්. උන්වහන්සේ ආසකරේ ප්‍රියකරේ ගිහි කාලේ රාජ කුමාරයෙක් හැටියට සිතාර වාදනය කරන්න කියන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිතාරේම උපමා කරගෙන සෝන, ඔය සිතාරේ තත් ඕනෑවට වඩා තද වුණොත් ඔබට මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. බැහැ ස්වාමිනී කිව්වා. එහෙමනම් සෝන, ඔබ ඒ කාලේ රාජ කුමාරයෙක් හැටියට සිතාර වාදනය කරද්දී ඒ සිතාරේ තත් ලිහිල්ව බුරුල් කරලා තිබ්බොත් වාදනය කරලා මිහිරි ස්වරයක් ගන්න පුළුවන්ද? අනේ ස්වාමිනී, එහෙමත් බෑ. එහෙනම් සෝන, කොහොමද ඔබ ඒ කාලේ සිතාර වාදනය කරේ? තත් තද කරන්නෙත් නැතුව, අවශ්‍ය ප්‍රමාණයට වඩා ලිහිල් කරන්නෙත් නැතුව මධ්‍යස්ථ විදිහට තියාගත්තා කියලා. බුදුරජාන් වහන්සේ වදාළ සෝන, ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය විදිහම තමයි. ඕනෑවට වඩා කලබලයක්, හදිස්සියක් හිත උද්දච්චයට යනවා කියෝ. සාමාන්‍ය අපි කියන්නේ කලබලයට මොකුත් කරගන්න බෑ කිය. හිත කලබලයි, මං කොහොම හරි මේක කරගන්න, කොහොම හරි කරගන්න, කොහොම හරි කරගන්නවා කියලා හිත කලබලයි. ඒ කලබලයත් එක්ක හිත උද්දච්චයට යනවා, හිත විසිරෙනවා. භාවනා නිමිත්ත හිත පිහිටන්නේ, හිත විසිරෙනවා. ඊළඟට වීරිය අඩු වුණොත් වෙන්නේ අර සිතාරේ තත් ලිහිල් කරා වගේ. හිත කුසීතකමට, නිදිමතට, අලසකමට, කම්මැලි ගතියට වැටෙන. වීරිය ඕනෑවට වඩා වැඩි වුණත් හිත උද්දච්චයට යන. වීරිය ඕනෑවට වඩා අඩු වෙච්ච ගමන් කුසීතකමට, කම්මැලිකමට, නිදිමතට වැටෙන. ඒ නිසා සෝන, භාවනා නිමිත්තේ හිත පිහිටවා ගන්න පුළුවන් අවශ්‍ය කරන ප්‍රමාණයට වීරිය ගන්න. බුදුරජාණන් වහන්සේ සෝන හාමුදුරන්ට වීරිය ගැන අවවාද කරලා උන්වහන්සේට භාවනා කමටහනක් දීලා බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. සෝන හාමුදුරෝ ඒ උපදේශ අනුවම වීරිය වැඩුවා. උන්වහන්සේට අවුරුදු 25ක් ලබා ගන්න බැරි වෙච්ච චිත්ත දියුණුව උන්වහන්සේ ඇති කරගෙන ධර්මාවබෝධය ලබලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ සම්බුද්ධ ශාසනය ආරම්භක වීරිය ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ සෝන මහරහතන් වහන්සේ. එතකොට අපිට පේනවා උන්වහන්සේ බොහොම රාජ කුමාරයෙක්. බොහොම විනෝදෙන් ගිහි කාලේ සිතාර වාදනය කරපු රාජ කුමාරයෙක්, රජ පවුලක ඉපදිච්ච කෙනෙක්. ඒ සැප සම්පත් ඇති සැප සහිත ප්‍රතිපදාවක හිටියට අවබෝධ කරගන්න කොච්චර වීරියක්, කොච්චර දුකක් විඳින්න සිද්ධ වුණාද? ඒ නිසා පින්වතුනි, අපි පින් කරන්න ඕනේ. සසර පින අවශ්‍යයි. ඒ පින වගේම ධර්මාවබෝධයට වීරිය වඩන්න. නිතර බණහන්, ඇසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන, තමා තුළින් ධර්මයේ ගලප ගලප බලන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. පංච උපාදානස්කන්ධේ, පටිච්ච සම්පාදේ, ආයතන හය ගැන නිතර මෙනෙහි කර කර බලන්න. අන්න එතකොට ඔබට ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය ඔබ තුළ වර්ධනය වෙනවා. එවැනි ශ්‍රාවකයාට සසරේ සැප සහිත ප්‍රතිපදාවක් වගේම කිප්පා විඤ්ඤා, ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නත් අවස්ථාව ලැබෙන. ඊළඟට සසරේ පින් කරගත්තේ නැති අය ඉන්නවා. දැන් සමහර අය අපි මේ සමාජේ දැකලා තියෙනවා, සමහරු පිනට ගරහන. ඒ පිනට ගරහමින්, ඒ පිනට ගරහන්නේ මේ අන්‍යාගමිකයෝවත් ධර්මයේ නොදන්න අය හැමෝම පිනට ගරහනවත් නෙමෙයි.
සමහර අය භාවනා කරනවා සුදු ඇඳගෙන භාවනාවේ යෙදෙන ධර්ම අවබෝධයට වීර්ය ගන්නයි. හැබැයි ඒ අය යම් යම් වැරදි දෘෂ්ටිවල ඉන්නවා. ඔය පින්කම් කර කර ඉඳලා හරියන්නේ නැහැ. භාවනාව විතරයි. මේ භාවනා කරන්නේ නැතුව මේ පින්කම් කර කර හරියනවද කියලා පින්කම් වලට ගරහනවා. කෙනෙක් දන් දුන්නොත් ඒකටත් බනිනවා. තව කාට හරි නැති බැරි කෙනෙකුට උදව් කරොත් ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒකට ගරහනවා. එතකොට මේ වගේ තමන් පින් කරන්නෙත් නැහැ. පින්කම් කරන අය දිහා දැකලා මෙව බොරු වැඩ පිස්සු වැඩ ඕවා කරලා හරියනවද කියලා අනුන්ගේ පිනටත් ගරහනවා. දැන් අපි හිතමු මේක න ඇත්තටම භාවනාවට උත්සාහ ගත්තා කියලා. වීර්ය වඩනවා, භාවනා කරනවා. හැබැයි දම් පින්කම් කරගන්න උනන්දුවක් නැහැ. එවැනි කෙනෙකුට සසරේ යන්න තියෙන්නේ දුක්ඛාපටිපදා, දුක් සහිත ප්‍රතිපදාවක් කියලා බුදුහාඳුරු පෙන්නනවා. ඇයි අර සසරේ පින් කළා නැති නිසා උපෝපං ආත්ම භාවවල බොහෝම දිලිඳු, දුප්පත්, අසරණ, ලෙඩ රෝග බහුල, එක්ක ආයුෂ අඩුයි, නොඒ කරදර බාධා යන යන තැන හිරිහැර, එවැනි බොහොම දුක්ඛිත ප්‍රතිපදාවක් තුළ දුක් සහිත ගමනක් තමයි සසර යන්න තියෙන්නේ. හැබැයි යම් වෙලාවක කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂෙක් මුණ ගැහිලා බුද්ධ ශාසනයක වීර්ය වැඩුවොත් ඉක්මනින් අවබෝධය ලබන්න පුළුවන්. ඇයි සසරි භාවනා කරලා තියෙන්නේ, ප්‍රඥාව වඩලා තියෙනවා, ධර්ම අවබෝධයට උත්සාහ කරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරලා නම් අන්න යාගේ අවබෝධය ඉක්මන්. හැබැයි ඒ අවබෝධය පිණිස යන මඟ, ඒ ගමන බොහොම දුක් සහිතයි සසරි පින් කරගෙන නැති නිසා. ඊළඟට සමහර අය අපි මේ සමාජයේ දකිනවා පින් කරන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, කුසල් වැඩන්නෙත් නැහැ, ධර්ම අවබෝධයට උත්සාහයකුත් නැහැ, තමන් කරන පිනකුත් නැහැ, කරන පිනටත් අනුන්ටත් ගරහනවා. එවැනි අයගේ සංසාර ගමනත් දුක් සහිතයි. අවබෝධ කරගන්න ගියත් ලොකු වීර්යයක් උත්සාහයක් දරලා කරදර බාධා මැද්දේ ටික ටික තමයි නුවණ වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ, බොහෝ වෙහෙසක් ගන්න වෙනවා ධර්ම අවබෝධය පිණිස. එතකොට පින්වතුනි අපිට මේ තුලින් පේනවා සසරේ තම තමන් රැස් කරගත් කර්ම විපාක, අපිම වපුරන දේවල් තමයි නිවන් දකින්න යන ගමනේ අපට අස්වැන්න හැටියට නෙලාගෙන ධර්ම අවබෝධය කරා යන්න තියෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා සුමනා සූත්‍රය කියලා බොහොම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සසර පින් කරගත්ත කෙනා මෙලවත් පිනේ විපාක ලබන හැටිත්, දෙව්ලොව ඉපදුනත් ඒ පිනේ විපාක ඔහු භුක්ති විඳින ආකාරයත්, දෙව්ලොවින් මනුලොවට ආවත් පිනට අනුව වෙනස් ආකාරයකට උප්පත්තිය කරා යන ආකාරයත්, පැවිදි වුණත් නිවන කරා යන මඟ පිනේ විපාක ලැබෙන ආකාරයත් බුදුරජාණන් වහන්සේ මේ සුමනා සූත්‍ර පෙන්නන. මේ දේශනාවේ සඳහන් වෙන්නේ පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ යාළුව දෙන්නෙක් පැවිදි වුණා. මේ දෙන්නා ගිහි කාලෙත් හොඳ යාළුව. දෙන්නම සංසාරය ගැන කලකිරිලා මේ දෙන්නම කතා වෙනවා, අපි ගිහිලා බුද්ධ ශාසනයේ පැවිදිමු, අපි නිවන් දකින්න උත්සාහ කරමු. අනේ කොච්චර දෙයක්ද කියලා යාළුව දෙන්නම ගිහිලා ඔන්න එකම ආරාමයක පැවිදි වුණා. දැන් ස්වාමීන් වහන්සේලා දෙනම ගිහි කාලේ ඉඳන් දැන ඇඳුරුම් කන් තියෙන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා දෙනම. මේ ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් එක ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ සාරාණීය වත පුරනවා කියන. උන්වහන්සේ කල්පනා කරා පැවිදි ජීවිතේ පැවිදි ගුණ ධර්ම වඩනවා වගේම පින අවශ්‍යයි. උන්වහන්සේ උදේ පාන්දර පිණ්ඩපාතේ වඩිනවා. තමන්ට ලැබෙන පිණ්ඩපාත දාන ටික අරගෙන ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පිණ්ඩපාත වැඩම කරන්න අපහසුයි. ගොඩක් දුර යන්න බෑ. අසනීපයි. එතකොට අර ස්වාමීන් වහන්සේ උදේම පිණ්ඩපාත වැඩම කරලා ඒ තමන්ට ලැබෙන දාන ටික අරගෙන ඇවිල්ලා ගිලන් භික්ෂූන්ට දන් දෙනවා. ඊළඟට අහනවා ස්වාමීනි අද දවසේ දානි හම්බුන්නේ නැත්තේ කාටද? පින්දපාතේ වැඩම කරලා දානමාන අඩුපාඩු තියෙන්නේ කාටද? මේ ඔබ වහන්සේලාටයි මම පින්දපාතේ කරගෙන ආවේ කියලා තමන් පින්දපාතේ කරගත්ත දානි ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. දැන් බලන්න පින් කරගන්න හැටි. පැවිද්දෙක් උනත් උන්වහන්සේගේ පැවිදි ජීවිතේ පින්දපාතේ වඩිමින් තමන්ට ලැබෙන දානි ටික සංඝයාට දන් දීදී දානමේ පින් රැස් කරගත්තා. සමහර වෙලාවට තමන්ගේ දානෙත් නැති වෙනවා.
ඇයි උදේ පාන්දර ගිහිල පින්ඩ පාති කරන ලැබෙන දානටික ඔන්න තව කාට කාට හරි පූජ කර ආයිත් පින්ඩ පාති වඩින් ඒ ලැබිච්ච දානය ටික ගෙනලා තව කාට හරි පූජ කරන දැම් වෙලා බලනවා ඉර අවරට යන්න කලින් පින්ඩ පාති යනකට සමහල්ලාට ඉර අවරට ගිහිට තමන්ගේ දානෙත් මග හැරෙන තමන් පින්ඩ පාති කරලා අනුන්ට දුන්නා තමන් වෙනුවෙන් පින්ඩ පාති යනකොට වෙලාව මග හැරිල ඔන්න දානය ටිකක් නැතිවෙන ඒත් හිත හදාගන්නවා සතුටෙක් අනේ මට මෙච්චර මං අනුන්ට දන්දීල මගේ දානයක නැති වුණානිකල් එහෙම හිතන්නේ අන්න පාරමී පුරණ දානාදී පින්කං කරගන්න එවැනි සසර පින් ඇති උත්තමයන් වහන්සේලාගේ සිතුවිලිවල ස්වභාවය හිතටවත් එහෙම සිතුවිල්ලක් ඇතිවෙන්න ඉඩ නොදී එදා දවසේ පින්ඩ පාත ගිහිල්ලා තමන්ට ලැබිච්ච දානෙ ටික දන්දීපු පින ගැනම හිත හිතා සතුටු වෙන එතකොට අනිත් යාළුව දැන් එකට පැවිදි වෙච්ච අනිත් කෙනා උන්වහන්සේ හරියට භාවනා කරා භාවනාවීම ඉදිලා ගුණධර්ම වඩාගෙන හිටියා එතකොට මේ යාළුව දෙන්නගෙන් එක්කෙනෙක් භාවනාත් කරා හැබැයි හරියට දන් දුන්නා පින්ඳ පාත යමින් තමන්ට ලැබෙන දානෙ ටික අනිත් අයට පූජා කර කර දම් පින්කම් කරගත්තා අනෙක් ස්වාමීන් වහන්සේ පින්ඳ පාත වැඩම කළා තමන්ට දාන ටික ලැබුණා උන්වහන්සේ වැළඳුව භාවනා කරා උන්වහන්සේ නිවන් මඟ වේගෙන් බණ භාවනා පැත්ත දියුණු කරගත්තා මේ දෙන්නම මාර්ගඵල අවබෝධයක් නොලබා මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදුණා හැබැයි දෙව්ලොව ඉපදුනාට දෙන්නගේ පිනේ ස්වභාවය වෙනස් එක්කෙනෙක් මනුස්ස ලෝකේ හරියට පින් කරගත්තා පින්ඳ පාත වැඩම කරලා තමන්ට ලැබිච්ච දානෙ ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කර කර හරියට දානමේ පින් කරගත්ත කෙනා උන්වහන්සේ මහේ ශාක්‍ය දේවතාවෙක් වෙලා දෙව්ලොව ඉපදුනා දෙවියන් අතරත් බොහෝ පින් ඇති බල සම්පන්න මහේ ශාක්‍ය දෙවි කෙනෙක් අනිත් යාළුවා කාශ්‍යප බුද්ධ ශාසනයකට පැවිදි වෙලා භාවනාමේ දිලා හිටපු කෙනා එයත් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා හැබැයි අරතරම් බල සම්පන්න මහේ ශාක්‍ය කෙනෙක් නෙමෙයි අල්පේ ශාක්‍ය දේවතා කොටසක දෙවි කෙනෙක් හැටියට ඉපදුනා දෙන්නම දිවි ලෝකේ තමයි හැබැයි පෙර සසරේ කරපු පින්කම් අනුව පින් කරපු කෙනා මහේ ශාක්‍ය දෙවි කෙනෙක් හැටියට ඉපදුනා අනිත් කෙනා සාමාන්‍ය දේවතාවෙක් හැටියට දෙව්ලොව ඉපදුනා සංසාර පුරුද්දට දිව්‍ය ලෝකෙත් දැන් මේ දෙන්න යාළු මිත්‍රයෝ බොහෝ කාලයක් දිව්‍ය ලෝකෙ දිව්‍ය සැප සම්පත් විඳින්මින් ඉඳලා මනුස්ස ලෝකෙට ආව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ දෙව්ලොවින් මනුලොවට ආ මේ දෙන්නම දෙව්ලොවින් එකම වෙලාවට දිව්‍ය ලෝකෙන් චුත වෙලා බුදු කෙනෙක් මනුලෝ පහළ වෙලා කියලා මනුස්ස ලෝකෙට එන්නේ මනුස්ස ලෝකෙ ඉපදිලා ධර්ම අවබෝධ කරගන්න පැවිදි වෙලා මේ දෙන්න දෙව්ලොවින් මනුලවට ආවට අර සසරේ පින් කරලා මහේ ශාක්‍ය දෙවියෙක් හැටියට ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා කොසල් රජුරුවන්ගේ බිසවකගේ කුසේ රාජකුමාරයෙක් හැටියට තමයි පිළිසිඳගත්තේ එයි සසර පින බලවත් රාජකුමාරයෙක් හැටියට රජුරුවන්ගේ දේවියකගේ කුසේ පිළිසිඳගත්තා. අනිත් යාළුවත් දිව්‍ය ලෝකෙන් එකට චුත වුණේ. එයාට අරතරම් පින නැහැ. එයත් මාලිගාවෙම සේවිකාවකගේ වැඩකාරියෙකුගේ කුසේ මාලිගාවේ නතර වෙලා සේවය කරන සේවිකාව ඉන්නවා. එතකොට ඒ සේවිකාවකගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුණා. එයයි රජුරුවන්ට ආවතේවකම් කරන මාලිගාවේ අතුපතු ගාන සුද්ධ පවිත්‍ර කරන වැඩ කරන සේවිකාව. එතකොට ඒ සේවිකාවකගේ කුසේ තමයි අනිත් දරුව පිළිසිඳගත්. මේ දෙන්නම එකම දවසේ මනුස්ස ලෝකේ උපදින දරුව දෙන්න. අර රජුරුවන්ගේ බිසවකට දාව ලැබිච්ච දරුවයි අර වැඩකාරියට ලැබිච්ච දරුවයි දෙන්නම ඉපදුනාට පස්සේ දැන් මේ මාලිගාවේ සේවිකාවකටත් ඔන්න දරුවෙක් ලැබිලා ඉදා. මේ දරුව දෙන්නම කිරි මව්වරු අරගෙන ඇවිල්ලා මාලිගාවෙන් පැත්තක වෙනම කාමරයක දරුව දෙන්න එදා ඉපදිච්ච දරුව දෙන්න නිදි කරවල තිබ්බ. රජ්ජුරුවන්ගේ පුතා රාජකුමාරයා දේවියකට දාව ඉපදිච්ච රත්තරන් තොටිල්ලක දරුව නිදි කරවල තිබ්බා. අර වැඩකාරියකට දාව ලැබිච්ච දරුවා නිකම් පැදුරු කෑල්ලක බිම දරුව තියලා ළමයා නිදි කරවල තිබ්බ. ටික වෙලාවකින් මේ දරුව බලන්න රජ්ජුරුවන්ගේ නැගණිය කොසල් රජ්ජුරුවන්ගේ නැගණිය සුමනාව
මේ කාමරයට එනකොට මේ දරුව දෙන්න නින්දෙන් ඇහැරිලා පෙර දෙවුලවින් චුත වෙලා මනුලුවට ආපු දෙන්න. නිදාගෙන ඉඳලා ඇහැරුණා ළමයි දෙන්නටම ජාතිස්මරණ ඥානය පහළ වුණ. ජාතිස්මරණ ඥානය කියලා සඳහන් වෙන්නේ පෙර ජීවිත සිහි කරලා දැකීමේ නුවණ. පුංචි කාලෙම මේ දරුව දෙන්නට සසර පිනට ඒ කාශ්‍යප බුද්ධ ශාසනය භාවනා කළා, ගුණධර්ම වඩපු කෙනෙක්. දෙන්නම දිව්‍ය ලෝකයේ හොඳ සිහිනුවණින් දෙව්ලොව ඉපදිච්ච අය. දෙව්ලොවින් චුත වෙලා මනුලවට ආවේ ධර්මාවබෝධයේ මරමුණු කරගෙන. පෙර සසර තමන් කොහෙද හිටියේ කවුද දෙන්නටම නිදාගෙන ඇහැරිලා ඇස් අරිනකොටම පෙර මතකේ ආවා ජාති ස්මරණ ඥාන. මේ දෙන්නට දෙන්න අර රත්තරන් තොටිල්ලේ ඉන්න දරුවයි බිම නිකම් රෙදි කෑල්ලක් දාලා බිම නිදි කරවලා තියෙන මේ වැඩකාරියකට දාව ලැබිච්ච දරුවයි දෙන්න නින්දෙන් ඇහැරලා කතා කර කර ඉන්නවා. මේ කතා බහ ඇහුණා සුමනාවට. සුමනාව මේකට කන් දීලා බැලුවා මේ දෙන්නගේ මේ පොඩි දරුව මේ ඉපදිච්ච දරුව දෙන්න කොහොමද පුංචි කාලේ කතා කරන්නේ, මොනවද මේ කතා කරන්නේ? ධර්ම කරුණු, ධර්මයේ ගැන. මේක අහගෙන ඉඳලා සුමනාවට හිතුණා මේ නම් එසේ මෙසේ දරුව දෙන්නෙක් නෙමේ, පෙර සසරි මහා පින් ඇති පුණ්‍ය ශක්තියක් එක්ක දෙව්ලොවින් ආපු දෙන්නෙක් මේ. මේ අයගේ විස්තරය, මේ අයගේ සසර පින කවුද මේ කියලා බුදුහාමුදුරුවන්ගෙන්ම දැනගන්න පුළුවන් කියලා සුමනාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දැන් මේ කාරණේ ඔක්කොම සුමනාව හිතේ තියාගෙන වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න උත්සාහයක් නැහැ. හැබැයි බණ භාවනා කරමින් ධර්ම අවබෝධයට වීර්ය වඩන. මේ දෙන්නා දෙව්ලොව ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. ඔන්න දැන් සුමනාව මේ කාරණේ ඔළුවේ තියාගෙන බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නයක් අහන, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් භාවනා කරනවා, හරියට පින්කම් කරගන්න පින් කරනවා, භාවනාත් කරනවා. අනිත් කෙනා පින් දහම් කරන්න ලොකු උනන්දුවක් නැහැ, හැබැයි භාවනාවේදීලා ඉන්නවා. මේ දෙන්න දිව්‍ය ලෝකෙ ඉපදුනොත් දෙව්ලොව වෙනසක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවලි තියෙනවා. අර සසර පින් කරපු කෙනා, දාන ආදී පින්කම් කරගත්ත කෙනා දෙව්ලොව ඉපදුනත් මහේශාක්‍ය දෙවියන් අතර උපදිනවා කියෝ. පින් කරගත්තේ නැති භාවනාවේදීලා හිටපු කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනත් සැප සම්පත් අඩු, අල්පේශාක්‍ය දේවතා කොටසක දෙවියන් අතර තමයි කිව උපදින්නේ. එතකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම මේ කාරණේ ඒ විදිහටම ධාරණය කරගන්නම්. පිනට අනුව දෙව්ලොවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මම මේ කාරණේ ඒ විදිහට ධාරණය කරගන්නම්. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහන සුමනාවනි, මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ දෙන්න දැන් අර දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මේ දෙන්න දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා. ආයි මනුස්ස ලෝකෙත් වෙනස්කමක් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි, තියෙනවා. අර පෙර සසරේ හොඳට දම් පිංකම් කරගත්ත මහේශාක්‍ය දෙවියන් අතර ඉපදිච්ච කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවත් මනුස්ස ලෝකෙ බොහෝ සැප සම්පත් ඇති තැනක තමයි කිව උපදින්. එක්කෝ රජ පවුලක, සිටු පවුලක, බොහෝ සැප සම්පත් ඇතුව පුංචි කාලේ ඉඳන් අර පෙර සසරි කරපු පිනේ විපාක විඳිනවා. කොහේ ගියත් ඒ සැප සම්පත් ලැබෙන. ඇයි? සසර පින් තියෙනවා. මනුලෝ උපදින්නේ සැප සම්පත් ඇති තැනක. හැබැයි සසරේ පින් කරලා නැතිව දිව්‍ය ලෝකෙත් අල්පේශාක්‍ය දෙවියන් අතර හිටපු කෙනා දෙව්ලොවින් චුත වෙලා මනුලවට ආවත් උපදින්නේ ඉතාම දුප්පත් තැනක. සමහරට එදා වේල හම්බ කරගන්න බැ. හරි කරදර. ලෙඩා දුකක් හැදුනොත් බෙහෙතක් ගන්න විදිහක් නැහැ. බොහොම දුකසේ තමයි ජීවිතේ ගැට ගහ ගන්න තියෙන්නේ. අන්න එහෙම තැනක තමයි කියව උපදින්. ඇයි? පෙර සසරි පින් කරගෙන නැහැ. එහෙම ඒ කරුණ විස්තර කරලා දෙනකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මම ඒ ධර්ම කාරණයත් ඒ විදිහටම දරා ගන්නවා. පිනට අනුව දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මං දරා ගන්නවා.
ඊළඟට සුමනාව කියන සාමිනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නම් රාජකුමාරයෙක් වුණත් දුප්පත්ම පැල්පතක ඉපදිච්ච වැඩකාරියෙක්ගේ දරුවෙක් වුණත් මේ දෙන්නම සියලු සැප සම්පත් කුඩා වූද මහත් වූද ඥාති මේ ඔක්කොම අතහැරලා පැවිදි වෙනවා. රජ පවුලකෙනත් සිවුරු පිරිකර පාත්‍රයක් අරන් පැවිදි වෙනකොට අර අට පිරිකරේ තියෙන මේ අංග ටික තමයි යාටත් ලැබෙන්නේ. තුන් සිවුර පාත්‍රේ ওই ටික තමයි ලැබෙන්නේ. දුප්පත්ම පැල්පතේ කෙනත් පැවිදි වෙනකොට යාටත් ලැබෙනවා පාත්‍රයක් සිවුරු පිරිකර අර ටිකම ලැබෙනවා. මේ අෂ්ට පරිස්කාර ටික ලැබෙනවා. එතකොට මේ දෙන්න පැවිදි වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ පැවිදි ජීවිතෙත් පෙර සසරේ පින අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා. එතකොට දෙන්නම එකම දවසේ එකම විදිහට පැවිදි වුණා කියලා හිතන්න. පැවිදි වුණාට පස්සෙත් පෙර සසරේ කරපු පිනේ විපාක අනුව වෙනස්කම් ඇති වෙනවද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාවනි ඒ පිනේ විපාක පැවිදි ජීවිතේ පුරාමත් තියෙනවා. පෙර සසරේ දම් පින්කම් කරගත් කෙනෙක් පැවිදි වුණොත් එයාට සිව්පසේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. පැවිද්දට අවශ්‍ය සිව්පසේ චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම්පස අවශ්‍ය සිවුරු පිරිකර යන්න යන තැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනවා. දානමාන තමන්ට උපරිමෙන් ලැබෙනවා. ප්‍රනීත ප්‍රනීත විදිහට දානමාන ආදිය ලැබෙනවා. ලෙඩක් දුකක් වුණාම බෙහෙත් හේත් හොඳ වෛද්‍යවරු මිනිස්සු පොර කනවා එක්කන් ගිහිලා බෙහෙත් තරම් දෙන්න. හොඳ දක්ෂ වෛද්‍යවරු බෙහෙත් හේත් ටික තමන්ට ලෙඩ ගැන අහලා සතුටෙන් තමන්ට ඒව සපයලා දෙනවා. යන යන තැන කුටි සෙනසුන් ආරාම සැප සම්පත් උපරිමෙන් ලැබෙනවා. ඇයි සංසාරේ පින් කරපු කෙනෙක් බුදුරජාන් වහන්සේ වදාලා සුමනාවනි සසර පින් කරපු කෙනා පැවිදි වුණත් සියල්ල අතහැරලා ඒ පැවිදි වෙච්ච දවසේ ඉඳන් එයාට සිව්පසේ බහුල බහුල වශයෙන් ලැබෙනවා. ඇයි සසර පින් කරගත්ත නිසා. හැබැයි යම් කිසි කෙනෙක් පැවිදි වෙනවා එයාට සංසාර පින නෑ. එයා සසරේ දන් දීලා පින් කරගත්ත සසර පුරුද්දක් නෑ. එයා පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින්ඩපාත ගියා දාන ටික වරදිනවා. ලෙඩක් දුකක් වුණත් හරියට බෙහෙතක් ගන්න වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ නැහැ. බොහොම දුකසේ හරි හමන් සිවුරක් පිරිකරක් ලැබෙන්නේ නැහැ. එක්කෝ ඒ ලැබිච්ච එකම තමයි. බොහොම ගොරෝසු රළු සිවුරක් තමයි කවුරු හරි පූජා කරත් පූජා කරත්. කොහේ හරි ආරාමික කුටියක වැඩ සිටියත් එතනත් කරදර. දායකයන්ගෙන් කරදර, ඉන්න තැන්වල පිරිසගෙන් කරදර, සමහර ලාවට යන්න කියනවා, යන්න වෙනවා. කොහේ හරි ගිහිල්ලා කුටියක හිටියත් මොනවා හරි සත්තුන්ගෙන් හරි කරදර. එක්ක වැස්සේ නාය යනවා, ගල් එනක් කුටියක් තිබ්බනම් එක්ක ඒකත් මොනවා හරි ප්‍රශ්නයක්. වතුර පාරක් ගිහිල්ලා හරි කඩාගෙන වැටෙනවා, ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. මේ වගේ ධර්මාවබෝධයේ කරා යන ගමනේ පැවිදි වුණත් පින් කරපු කෙනාට සැප සම්පත් ටික ලැබෙනවා, සිව්පසේ ලැබෙනවා. පින් කරගත්තේ නැති කෙනාට ඒක ලැබෙන්නේ කරදරයි කියේ. බොහෝම දුකසේ තමයි ඒ සිව්පසේ ටික හොයාගන්න තියෙන්නේ. ඔය කරුණ විස්තර කරලා කියනකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි මම පිනට අනුව මනුලවත් වෙනස්කම් ඇති වෙනවා, දෙව්ලවත් වෙනස්කම් ඇති වෙනවා, පැවිදි වුණත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවා කියන කාරණේ මං ඒ විදිහටම දරා ගන්නවා. ඊළඟට සුමනාව කියනවා ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද කියලා ඇහුවා. සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ දෙන්න පැවිදි වෙලා එක්කෙනෙකුට සැප සම්පත් බහුලයි, අනිත් කෙනා බොහොම දුකසේ තමයි සිව්පසේ හොයාගන්නේ. හැබැයි මේ දෙන්නම වීරියෙන් නිවන් මඟ ගමන් කරලා ධර්ම අවබෝධි ලබනවා. දෙන්නම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන, දෙන්නම ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට ඒ ධර්ම අවබෝධ වෙනසක් තියෙනවද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව ඔතනදී නම් වෙනසක් නැහැ කියලා. දැන් සීවලී මහරහතන් වහන්සේ රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ රහත් වුණා. මේ ශාසනය උභහල ඇති සීවලී හාමුදුරුවෝ කියන්නේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතර අග්‍රයි. පුදුම ලැබීමක් තිබ්බ කෙනෙක්. ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා ඇති පිණ්ඩපාත ගියත් දාන ටික නැහැ. හරීම දුකසේ පුදුම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්.
කෙනෙක් දානෙ ටික බෙදන්න හදනකොට පාත්‍රේ දානෙ පිරිලා වගේ කොතින් වහගෙන ඉන්නා වගේ පේන. බෙදන්න හදන දානෙක ආපහු ගන්න. උදුර්ලා දාගන්නේ කෝකෝ දෙන්න කියලා. ඉතින් අනේ උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියක් දානෙ ටික හම්බෙන්නේ මග හැරෙන. පාත්‍රේට දෙයක් ලැබුණොත් වළඳන්න ගන්නකොට පිළුණු වෙලා කියනවා. පෙර සසර කර්ම විපාකේ උන්වහන්සේ පසුපස ආපු හැටි. එතකොට බලන්න හැබැයි උන්වහන්සේලා දෙනම රහත් වුණා. නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. සැප සම්පත් ඇතුව සැප සහිත ප්‍රතිපදාවකින් ගිහිලා රහත් වුණත් දුක් සහිත ප්‍රතිපදාවකින් ගිහිලා රහත් වුණත් නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. උන්වහන්සේලා දෙනමම රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරලා ඒ අරහත් ඵලයේ වෙනසක් නැහැ. එතන දිනම් වෙනසක් නැහැ කිය. ඒ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාලා සංසාර ගමන අවසන් වෙනවා නිර්වාණ ධාතුවේ වෙනසක් නැහැ. එහෙමනම් අපිට පේනවා නිවන් දකින්න යන මාර්ගයත් නිවන් අවබෝධයේ ලැබෙන ආකාරයත් තමන් කරපු පින්පව් කුසල අකුසල කර්ම මත වෙනස්කම් ඇති වෙනවා. අන්න ඒ නිසයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්ම මාර්ගේ පුරාම බුදුහාඳුරු පෙන්වේ පිනට ගරහන්න එපා. මා භික්ඛවේ පුඤ්ඤාණං බාහිත මහණෙනි පිනට බය වෙන්න එපා කියලා. පින් කරන්න බය වෙන්න එපා. ඊළඟට පිනට අවමන් කරන්නත් එපා. ඔය පුංචි පින කරලා වැඩක් තියනවද? ඕවත් මේ ලොකු පින් කන්ද? ඔන්න ඔහොම හිතනයි ඉන්න. ඕක පුංචි පිනක් නේ, ඕක මේ චූටි පිනක් නේ, ඔය වගේ පින් කරලා වැඩක් ති. අන්න එහෙම හිතනයි ඔබ ඕන තරම් මේ සමාජයේ අහලා දැකලා ඇති. බුදුරජාන් වහන්සේ උපමාවකට පෙන්වුවා භාජනයකට ජලය බිඳුව බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේම ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ වගේ තමයි ටික ටික නමුත් කරන පින පුංචි පුංචි පින එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පිනට අවමන් කරන්න එපා කියලා මතක තියාගන්න. කවමදාවත් ඒ පින පුංචි ඔය පොඩි පින්කම් කරලා වැඩක් තියනවාද ඕක පුංචි ඉන්න කියලා කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා. පුංචි පුංචි පින හරි රැස් කරන්න එකතු කරන්න. සමහර වෙලාවට ප්‍රායෝගික තලයේ ගත්තහම ඔබට ජීවිතේ කූමියෙක් වෙන්න පුළුවන් බේරගන්න. වතුරි ගහගෙන යන කූමියෙක් සමහරලාට පිගං හොදනකොට සිංක එක හරි සමහරලාට කොහේ හරි වතුරක ඉන්න කූමියෙක් බේරගත්ත වෙන්න පුළුවන්. කෙනෙක් මේක බොහොම සතුටෙක් හනේ මං අද කෙනෙක් සතෙකුට පොඩි සතෙකුට හරි ජීවිත දානයක් ලබා දුන්නා කියලා සතුට වෙන. තව කෙනෙක් කියන ඕවත් මහලොකු පිංකන්ද කියලා එයා ඒක ගණන් ගන්න. බලන්න අර පුංචි පුංචි පින හරි ජීවිතේ රැස් කරගන්න කෙනා ඒ පින බලවත් කරගන්න. දැන් ඔබ අහලා ඇති විමානවත්තු ධර්මයේ සඳහන් වෙනවා පේතවත්තු විමානවත්තු කියලා. ඔය සුත්ත නිපාතයට අයිති වෙනම ධර්ම ග්‍රන්ථයක්. ඒකේ සඳහන් වෙන්නේ පින්කම් කරලා දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ අකුසල් කරලා ඒ අකුසල විපාක හැටියට ප්‍රේත ආත්ම භාවවල ඉපදිච්ච ප්‍රේතයන්ගේ ජීවිත කතා. පේතවත්තු කියන කොටසට අයිති වෙනවා. මේ විමානවත්තු වේ තියෙන කතන්දර දිහා මේ කතා දිහා බලනකොට අපිට පේනවා සමහර අය ලොකු පින්කම් කරලා නෙමෙයි. ඒ අය කියනවා ස්වාමීනි මම බත් හැන්දක් පූජා කරා. පිණ්ඩපාත වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට හිත පහදවාගෙන මම එක බත් හැන්දයි පූජා කරේ. මම ওই පින ගැන නිතර සිහි කරා. මට මැරෙනකොටත් ඒ පින බලවත් වෙලා මම දිව්‍ය ලෝකෙ ඉපදුනා. සමහර අය කියනවා ස්වාමීනි ගෙදර හරියෙම දෙන්න දෙයක් තිබ්බේ නැහැ. ගිහින් බලනකොට දංකුඩ ටිකක් යන්තම් අර වලඳේ අග තිබ්බා දංකුඩ ටිකක්. කල්පනා කරා මේක පූජා කරලා හරියනවද? කමන්නේ කියලා ගිහිල්ලා කිව්වා නේ ස්වාමීනි ගෙදර දෙන්න දෙයක් නැහැ. මේ දංකුඩ ටිකක් තියෙනවා. උන්වහන්සේ පාත්‍රය දීගු කරා පූජා කරත් හිත පහදවාගෙන පූජා කරලා හිත හදාග ඒ පින මතක් වුණා කියන මැරෙන ඒ පිනෙන් තමයි කියන මේ සැප සම්පත් ලැබුවේ. සමහර අය කකා හිටපු කෑම ටිකේ මේ විසි කරන්න ගිය ටික සමහරලාවට තමන්ගේ අතින් ඉඳුල් වෙච්ච ටික පූජා කරත් විසි කරන්න ගිය පිට්ටු කෑල්ලක් පාත්‍රයකට පූජා කළා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දිව්‍යාංගනාවක් ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේන මේක මලක් පූජා කරලා උද්දණ්ඩක් පූජා කරලා
සාමාන්‍ය සමාජ අපි ගත්තහම් එක පුංචි පින්කං වගේ පෙවුනට ඒ පුංචි පුංචි පින නොසිතන විදිහට බලවත් වෙලා කරපු අකුසල් යටපත් කරගෙන යාව සුගතිගාමීව සුගතිය අරගෙන යන්න පුළුවන්. අන්න එවැනි සිදුවීම් තමයි විමානවත්තු කියන ධර්ම ග්‍රන්ථය සඳහන් වෙන්නේ. එනිසා පින්වතුනි කොයිම වෙලාවකවත් පින පුංචියි කියලා හිතන්න එපා. පිනට ගරහා කරන්න එපා. පුළුවන් තරම් පින් කරගන්න. ඒ පින් කරනකොට හිතන්න මේ රැස් කරගන්න පින මට නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා. ධර්මාවබෝධයේ පිණිස උපකාර වේව. අන්න ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා කියලා. නිවනම අරමුණු කරගෙන පින් කරගන්න. තමන් කරන හැම පිනකම අරමුණ තියෙන්නේ ධර්මාවබෝධය. අන්න ඒ විදිහට පින් කරගත්ත කෙනා තමන් පියවරෙන් පියවර දවසින් දවස ධර්මාවබෝධි පැත්තට පින් කුසල් බලවත්

තුළ ප්‍රඥාවත් බලව ප්‍රඥා පාරමිතාවත් වඩාගන්න. අන්නෙවැනි අය සසරී සැප සහිත ප්‍රතිපදාවකින් ඉක්මනින් නිවන කරා යන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන. එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ප්‍රතිපදා හතර, උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මාවබෝධය කරා ගිය ඒ ප්‍රතිපදා හතර, සුඛාපටිපදා සැප සහිත ප්‍රතිපදාවකින් කිප්පාවිඤ්ඤා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයෝ ඉන්න. දැන් බලන්න සමහර ශ්‍රාවකයෝ ගැන මලක් දිහා බලාගෙන ඉඳලා ඒ මල පරවෙනකොට මගේ කයටත් මේ ඉරණමම නේද අත් වෙන්නේ කියලා සිහි කරලා ඒ සැනින් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්න. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේක ගාථාවකින් දහම් දෙසනකොට ඒ ගාථාවෙන් බණහල ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා හිටියා. දැන් උපතිස්ස කෝලිත දෙන්නා, උපතිස්ස කියන්නේ සාරිපුත්ත හාමුදුරන් ගිහි නම, බොහොම ධනවත් සිටු පවුලක ඉපදුනේ. රූපසාරී බැමිණිය තමන්ගේ අම්මා, බොහොම ධනවත් පවුලක. හැබැයි තරුණ වයසේම මේ යාළුවෝ දෙන්න සංසාර පිනට පුරුද්දට විමුක්තියක් හරහා පිටත් වෙලා ගියා. එහෙම ගිහිලා කලින් ওই සංජය කියන පරිබ්‍රාජකයා ළඟ කාලයක් හිටියා. ඒව අහගෙන හිටියට තේරුණා මෙතනින් නම් ධර්මාවබෝධයක් ලැබෙන්නේ නැහැ. සසර ගමන අවසන් කරන්න බෑ. එතනින් ගිහිල්ලා දෙන්න එකට ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා දෙපැත්තකට වෙන් වෙලා ගියා. කාට හරි කලින් ධර්මයේ මුණ ගැහුණොත් අනිත් කෙනා හොයාගෙන ඇවිල්ලා කියමු කියලා කියනවා කියන පොරොන්දුව මත දෙන්නට දෙන්න පාරවල් දෙකකින් පිටත් වුණා. ඔහොම යනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේව දකින්නේ, උපතිස්ස කියන තරුණයා. උන්වහන්සේගේ ඉරියව් දැක්ක ගමන් හිත පැහැදුණා. ගිහිල්ලා වැඳලා ගෞරව කරලා ඇහුවානේ, ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ ධර්මයක්ද පුරුදු කරන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? අනේ මට ඒ ධර්මයේ කියන්න කිව්වා. දැන් මේ මහා පාරක ඇවිදගෙන යන පිරිස අතරින් තමයි මේ අස්සජී මහරහතන් වහන්සේගේ ඉරියව් දැකලා පැහැදිලා ශ්‍රමණයන් වහන්සේ නමක් අඳුනගත්තේ. මේ රහතන් වහන්සේ කෙනෙක්ද? බුදුහාඳුරන්ගේ ශ්‍රාවකද? ඒව මොන දැනගෙන හිටියේ නැහැ. අස්සජී මහරහතන් වහන්සේ ගාථාවකින් අර මහපාර අයිනේ උපතිස්ස තරුණයාට කියනවා, මං ගොඩාක් ධර්මයේ දන්නේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරා බුදුරජාන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මං හකුලවලා කෙටියෙන් ගාථාවකින් කියන්න. අනේ ස්වාමිනී හොඳයි කියලා වැඳගත්තා. ඊ ධම්මා හේතු පබවා තේ සංහේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ওই ගාථාව කිව්වා. අපි දන්නවා ගාථාවේ පද හතරක් තියෙනවා. එයින් පළවෙනි පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. පද හතරක ගාථාවකින් පද දෙකක් ඇහෙනකොටම සෝවාන් වෙන්න තරම් සසර කොයි තරම් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් තිබිලා තියෙනවද? උන්වහන්සේ සසරේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානේ ලබන්න ඒකා සංඛේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. කිප්පාවිඤ්ඤා සැනින් අවබෝධ කරගත්තා. මාර්ගය සැප සහිතයි ඉක්මනින් අවබෝධ ලැබුණා. සමහර අය ඉන්නවා සැප සහිත මාර්ගයක් වුණාට අවබෝධ කරගන්න ගියාම ගොඩාක් වීරිය වඩන්න වෙනවා. සසරේ පින් කරගත්තේ නැති අයට පිනට ගරහ කරමින් පින් කරගන්නේ නැතුව, පිනට වීරියක් වඩන්නේ නැතුව ජීවත් වෙච්ච අය භාවනාවට උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරත් සසර ධර්ම අවබෝධයට යන්න තියෙන මාර්ගයේ දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගය. හැබැයි සසරි බණ භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය පැත්ත බලවත් නම් ඉක්මනින් අවබෝධ වෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නිසා. නමුත් ඒ ධර්ම අවබෝධයට යන මාර්ගයේ දුක් සහිතයි, දුක්ඛාපටිපදා. ඊළඟ කොටස තමයි දුක්ඛාපටිපදා දණ්ඩාවිඤ්ඤා. ප්‍රතිපදාවත් දුෂ්කරයි, අවබෝධයත් අමාරුයි. ඒ සසරි පින් කරගන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ, ධර්මයට ගරහ ගරහ භාවනාවකේ දෙන්නෙත් නැතුව ඉන්න අය සසරේ බොහෝ දුක් විපාක විඳිමින් උපෝපං ආත්ම භාවවල සසරේ යන්න වෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණත්, බණ ඇහුණත්, සමහරවිට බණ අහනකොටම නිින්ද යන. පැය ගණන් ටෙලිනාටි බලාගෙන චිත්‍රපටි බලමින් මොන කතා කර කර කුණු ගොඩවල් අකුසල් ගැන කතා වෙවි ඕන තරම් ඉන්න පුළුවන්. සමහරවිට බණක් ඇහෙනකොටම නිදි කිරා වැටෙනවා, නිින්ද යන.
හිත පිහිටන්නේ ධර්මෙ.

0: සංසාර පිනනෑ. සමහරයි ඉන්න ධර්මයට ආසකෙනා සැනින් පුදුම ආසාාවකින් බණහන. එනිසා සංසාර පුරුදු කියනේවා මේ ධර්මාවබෝධය කරා යන කෙනාට ඉතාම වැදක. එහෙමනම් පින්වතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් අපි ඔබට පෙන්නල දුන්නේ ප්‍රතිපදා හතරක් ගැන. සුකාපටිපදා කිප්පාබිඤ්ඤ, සුකාපටිපදා දණ්ඩාබිඤ්ඤ, දුක්ඛාපටිපදා කිප්පාබිඤ්ඤ, දුක්ඛාපටිපදා දණ්ඩාබිඤ්ඤ කියන ප්‍රතිපදා හතර. මේ ප්‍රතිපදා හතර දිහා බලනකොට අපිට පේනවා සසර නිවන කරා යන ශ්‍රාවකයාට පිනත් අවශ්‍යයි. ධර්මාවබෝධයේ පිණිස ගන්න වීරිය, භාවනාව, යෝනිසෝ මානසිකාරේ, කුසල් වැඩීම, ඒ දෙකම අවශ්‍යයි. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල පින් දහම් කුසල් දහම් බලවත් කරගෙන අප්‍රමාදීව උතුම් ධර්මයේම දියුණු කරගන්න, ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ කරාම හිත වඩා ගන්න. මේ ධර්මානුශාසනාව ඔබට ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරන. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදි අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත. පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවර.
1: සිදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සිදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සිදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: සොතිර කුමාර පෙතලිය.

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාධෝ ධානසෝ පටිප්පසංවේ
2: සුදිල ගුවන් විදුලියයි.

0: පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය
4: සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වතුනි, කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන්, ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත්, ආචාර සමාචාර, උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතුවන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ත්‍යාදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මය ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ගහා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේමය.
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

ප්‍රාණඝාතාදි පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: සුදි ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්දත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස්ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ. ධම්මපදය කුප්පවග්ගෝ.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන හිටියා.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

0: පින්වතුනි, දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.
1: සොතිර කුවන් පෙතලිය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සුදි ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිලගුවන් විදුලියයි.

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධවන්නේය.
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවලයි.

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනැබැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.

0: ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන් විදුලිය.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවල්
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය
1: යමකව උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝ
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලි.
0: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

තමන්ගේ ඉසගිනිගත් අයෙකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නම් නොසලකයි ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය ධම්මපදය යමකවා
1: සුදුලගුවන් විදියේ සංගයි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමග.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම.
1: සෝතිර කුවන් පෙතලියා.

ගෞරවණීය කොට්ටයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? ඔබ අප්‍රමාණව කොට්ට පූජා කරලා ඇති. හිස තබන ඒ කොට්ට කොයිතරම් පූජා කරලා ඇද්ද? කල්පනා කරලා බලන්න, ගෙදරක සාංගික දානයක් පූජා කරන විට ඒ සාංගික දානයට එකතු කරගන්නවනේ ඔබ කොට්ටයක්. එය පූජා කරනවා. නමුත් එහි ආනිසංස සමුදාය ඔබ දන්නේ නැහැ. හැබැයි එය පූජා කළ යුතුවන්නේ සද්ධාවෙන් ගෞරවයෙන්. සිත සකස් කරගෙන පූජා කරන්න. ඒ පූජා කිරීමේ ආනිසංස හයක් පිළිබඳව සඳහන් වෙනවා. අසන්නේ ආනිසංස වටිනා කොට්ට ලැබෙනවා. සංසාරයේ ඔබට ඒවා නැවත ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සිත එක අරමුණෙහි පවත්වාගෙන විසීමට ශක්තිය ලැබෙනවා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙනවා. සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන යහපත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්තව ඔබට කටයුතු කිරීමේ හැකියාව ඇති වෙනවා. සිත සමාධිගත කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. වත් පිළිවෙත් ආචාර සමාචාර උතුම් ගුණධර්ම වලින් ඔබේ ජීවිතය පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. බෝධිපාක්ෂික ධර්මයන් හා ත්‍රිශික්ෂාවන්ගෙන් අනුගමනය කිරීමට ඔබට ශක්තිය ලබා ගන්නට පුළුවන්. යහපත් ධර්මානුකූල ජීවිතයකට හේතු වෙන මඟ කියා දෙන මහා පින්කමක් තමයි කොට්ටයක් පූජා කිරීමේ ආනිසංසය.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවෙ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවන්නේ.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත්

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලොව පරලොව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යම්

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුවඳ දුම් පූජා කිරීමේ ආනිසංස. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලේ දූපදායක කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ දූපදායක හාමුදුරුවෝ හරීම ශ්‍රද්ධාවන්ත සීලාදී ගුණයෙන් යුක්තු ස්වාමින් වහන්සේ නමක්. එක දවසක් උන්වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පිරිසිදු කරනවා. මේ ගන්ධ කිරිය පින්වතුනි පිරිසිදු කරලා උන්වහන්සේම ඉතාම මිහිරි සුවඳවත් මල් සොයාගෙන ඇවි ඒ තුලින් සකස් කරන විශේෂිත වූ සුවඳ ධූපයක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරිය සුවඳවත් කරනවා. ඒ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ කාරණාව සිදු කරපු නිසා කල්ප 94ක් අපායට යන්නේ නැතුව දුගතියක උපදින්නේ නැතුව නිවන් අවබෝධය දක්වාම සැප විපාක වින්ද බව පාළි අපදානෙහි සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි පිළින්දවච්ච මහරහතන් වහන්සේටත් සූඳුනුම් පිදූ පිනින් උන්වහන්සේට මෙහෙම ආනිසංස සමුදායක් ලැබිලා තිබෙනවා. සුවඳවත් සිරුරක් ඇත්තෙක් බවට පත්වීම, කීර්තිමත් ජීවිතයක් ලැබීම, යසස් ඇත්තෙක් බවට පත්වීම, වහා වැටහෙන නුවණක් ඇතිවීම, තීක්ෂණ නුවණක් ඇතිවීම, බූරි පඤ්ඤ යන නුවණ ලැබීම, ගැඹුරු නුවණ ඇත්තෙකු වීම, විපුල වූ නුවණක් ලැබීම, ජවන ප්‍රඥාවක් ලැබීම, පින්වතුනි මෙන්න මේකෙන් උතුම් ආනිසංස සමුදාය දූපදායක හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න තාක්කල් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. එම නිසා ඔබත් පූජා කරන සුවඳ ධූපය බුදු පියාණන් වහන්සේට බැතිබර ගෞරවයෙන් ශ්‍රද්ධාව සිත්වල පෙරදරි කරගෙන සකස් කරගත් මනසින් සිතින් යුතුව පූජා කරන්න. ඔබට එහි ආනිසංස මනාව ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවන්
1: සුදිලේ ගුවන් විදුලියයි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමකවත්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

0: මුනිවරින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයේ

සමින් සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

යාළුවනි, දිනපතා 5 රුපියල් 6 සිට 5 රුපියල් 6 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලියක් තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවන්න.
1: පාත්‍ර දානයේ විපාක පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වුතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම.

0: හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලැබ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධ.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Accanti sabbe maranam ahanche Bhumatma sedaha sitin yuttava sakas karagatta wu pooja dravyan buda peraherin budu buda sandaha chaitya rajanan wahanseeta bodhin wahanseeta buddha pratima wahanse abiyasa atavisi budurajanan wahanseela අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අට පිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදීයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

වෙස්සගො මුනිරාජ වඳිනෙමි සාදු.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් යෝදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නමග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා වුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: පාත්‍ර දානයේ විපාක, පාත්‍ර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, ඔබ ඔබේ ජීවිතයෙන් කොයිතරම් අටපිරිකර පූජා කරගෙන ඇද්ද? මේ අටපිරිකර තුල තිබෙන ප්‍රධානම දෙයක් තමයි පින්වතුනි පාත්‍ර පූජාව. ඒ තුنين ඔබට මේ කියා දෙන්නේ පාත්‍රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට එක දවසක් පත්තදායක කියන හාමුදුරුවෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පාත්‍රයක් පූජා කරනවා. වනපුතේ සඳහන් වන්නේ පින්වතුනි පූජා කිරීමේ ආනිසංස වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා. එච්චර විතරක් නෙවෙයි, පිරින්දවච්ච හාමුදුරුවන්ට පාත්‍ර පූජා කිරීමෙන් ලැබුණ ආනිසංස 10ක් පිළිබඳව සඳහන් වෙනවා. බොහෝ වටිනා රන් රිදී තැලි ලැබීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, අනතුරු නැත්තෙක් බවට පත්වීම, අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම, සෑමදාම ආහාර පාන වස්ත්‍ර සයනාසන ඉතාම ලස්සනට ලැබීම, ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම, ස්ථීර සිතක් ඇත්තෙකු බවට පත්වීම, හැම කල්හිම ධර්මයට කැමතිවීම, ධර්මයට ඇලුම් කිරීම, කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම, ආශ්‍රවද රහිතව ජීවත්වන කෙනෙක් බවට පත්වීම, මේ ආදී ආනිසංස සමුදායක් ලැබෙනවා. පාත්‍රයක් පූජා කිරීම හරියට පින්වතුනි පැහිච්ච කුඹුරක් පූජා කළා හා සමානයි. ඔබ විසින් ස්වාමින් වහන්සේ නමකට පාත්‍රයක් පූජා කළා, මේ හාමුදුරුවෝ ඒ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන විට කවදාවත් දානය නොලඹ සිටින්නේ නැහැ. දානය කොහොම හරි ඒ පාත්‍රයට ලැබෙනවා. එහි ආනිසංස හරියට ඔබ පෙහෙච්ච කුඹුරක් පූජා කළා වගේ කියලත් බණ පොතේ සඳහන් වෙනවා. හැබැයි පින්වතුනි, ඒ පූජා කළ යුතු වන්නේ කෙසේද? එතනටත් අපේ සිත බලපානවා. ඒ සිත සකස් කරගෙන සිතින් නුවණ යොදා ඔබ පූජා කළ යුතු වෙනවා. එවිටයි එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගම සීකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍ය බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගම සීකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගම සීකරයන් විසින් රචිත ගීතයක්. මහගම සීකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගම සීකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමැති. සද්වාසා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණු වියේ ගැටවර වියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි නැතිනම් ප්‍රඥා දශකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසු අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මදුර වාසනයක් බවට පත් කර ගන්නා මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගම සීකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොළොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුලක් ගලා හැල්ල හැටි. හදෙහි සූතැවුල් නිවි යනවා. කවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගෙයින්නේ ඒ හැඟුම් ප්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහැණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟමඩලක්. හිමි සඳුනි, තවත් ඔබ කිම ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගම සීකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වන සේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු
කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

පණ්ඩිත් අමරදේවයන් සහ මඩවල ඉස්රත් නායකයන් එක්වුණු තැන මනා සුසංජෝගයක් සෑදෙන බව කවුරුත් පිළිගන්නාද. කවියෙක්ව සිටි මඩවල ඉස්රත් නායකයන්ට අමරදේවයන් ගීත ලියවීමට ආරාධනා කළා. ඒ අනුව ඔහු ගීපද රචකයෙකු වූ බව ඔහු කියා සහ ලියා තිබෙනවා. 70 දශකවලදී දේශීය සංගීත කලාවක් සොයා යෑමට එකල රචකයින්ට සිද්ධ වුණා. ඒ තමයි හින්දි තනිවෝල්ට ගීත රචනා වීම නිසා. අපේ ජනකවිය හා ජනගීත මොවුන්ට එහිදී හමු වෙනවා. මඩවල ඉස්රත්නායක ජනගී ජනකවි කැටි කරගෙන ගීත රචනා කිරීමට පෙළඹුණා. මා තෝරාගත් මීළඟ ගීතය තුළ ශෘංගාරාත්මක ගුණය රැඳී පවතිනවා. ප්‍රේම ආයාචනාවක් එහි තියෙනවා. ගීතයේ සුද්ධ ස්වර පමණයි තියෙන්නේ. කෝමල ස්වර මොකක්වත් නැහැ. චිත්‍රරූප මින් මතු වෙනවා. සංගීතය සජීවී බවක් ගන්නවා. මඩවල ඉස්රත් නායකයන් මෙම ගීතයෙන් සහෘදයන්ගේ මනස මායාවත් තුළ රඳවා ගනිමින් චිත්‍රරූප මවමින්ම සහෘදයා එහි රඳවා ගැනීමට උත්සාහ දරා තියෙනවා. ගීපද රචනයේ සංගීතයේ සුසංයෝගය අමරදේවයන්ගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙන ආකාරය අරුමයක් නොවේ. ජන ගීතය තේමා කරගන්නා ශබ්ද රසයද මෙහි ඇතුළත් වෙනවා. අනුප්‍රාසයද මෙහි බහුලව පවතිනවා. වෙන්වීමකදී ඇතිවන ශෘංගාර රසය ජනනය කරමින් යුද වදින අනංගයාගේ හීසර පහරින් හද දැදුරුවන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙනවාද කියා බලන්න. හොඳයි, මෙන්න මා ඒ තෝරාගත්තු ගීතය. ගීපද මඩවල ඉස්රත් නායක, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේව.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා භාවාත්මකව සිහිපත් කරනවා. අහිමි වුණත් එම ප්‍රේමය අසිරිමත්. කාව්‍යාත්මක යෙදුම් වචන බස්වහර මේ ගීතයේ ගැප් වෙලා තියෙනවා. අතීතයේ අහිමි වී ගිය ප්‍රේමය සිහිපත් කරමින් එහි රසය ජනනය කරගන්නවා. මේ ගීතය වර්තමානයේ ඇසෙන ප්‍රේම යාදිනී ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැති. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් තුන් දෙනාගේ සිහිපත් කිරීම මා මෙහෙම මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ තුන් දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මංචිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද නෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත්වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්නේ අරුත තමයි මම ඔබට පැහැදිලි කළ දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාද මාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතයේ හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

0: මොටද අප ඉබදුනේ.
1: සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහි මේ ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවක්
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉඳිකට පූජා කිරීමේ ආනිසංසවාසී ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුත් ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන් වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුල සකස් කරගෙන පූජා කරන්න. ඔබට හි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: සුතිල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සුඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සුභා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සුභා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සුභා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සුභා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.
1: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිතකම්පේ කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට, මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදු වන්නට පිහිට වුණ බෝධින් වහන්සේට

0: භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ලබමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පෙන්කලයේ පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා මිටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රෝණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: දජග්ග පිරිත බියක් තැතිගැම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එමෙ තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.